බරබණ්ඩං උපජ දණ්ඩයකන්න තේජ ප්‍රචන්න ජෝතය මන්න පාප්‍රබං සුඛ සන්තාකන්න දොරුමත දන්න කිලපිකාන්න අස්සන්නන් ජයජ ජගකාර සිස්තියෝ පාර මං ප්‍රතපාර ජයතේග කග කණ්ඩ බෙහන්ඩ කලදල කණ්ඩ අදරනමන්න බරබණ්ඩං උපජඩන් තේජ ප්‍රචණ්ඩන ජෝතිය මණ්ඩන පාප්‍රබ